අකල් කුර කපුනේ පන්තරේ සදා සහාරිදා පාරදීයු සිරිනනේ පාන සාදිරු අතේ හෝල් පුර දවාරියන් ගුරතා ආදේ